0: Thank you.
1: හික්ගෑම් අඩුතක එහාම හික්ගෑමු මියසිකායකු. එමදි හේකෙර මෙගහට්ස් දිවහිෆ.

0: හිතුගෙ එම්මෙ ෆුම් මෙනුන් දුදුම් බොනෙතෙ නේගේ එතන් ඉහසාසෙ
1: මිහාරු එ කරුණයි ඒ ආදෙහෙන් නෙතේ බොනෙෆා අහරෙන් එකෙනෙ කොල්ලා හිඟට
2: ආදේස් කරන් දෙක තුමතේ ජහමේ සනා කිසලාරු
3: කලා හුදුන් සිපවෙකින්දා හිග්ගෑම වාහකත අසරුකත රාකුතකායකු

0: DVFM නුව දිහක මෙගස් දිවහිග මොනිිසුවේ ෆිල්වැදි නොමුග අබදුවස්
1: මේ මොහොම්මද බ්දුගනි තිබෙ ෆරුන්ගෙ තේරවා.

0: දිවෙහි FM 91 MHz දිවෙහිගේ මොනිෆුයි පිළවෙත් දෙනුමුග අබදුවස්
1: ඔබ ඔඩි කුදින්නේ ඔඩි කන නෙරෙන්නි එකම දුනියෙම තියෙන මේවා හින් එන්නේ වැරවලි පරිදිනුයි කණන් හිවෙන්නේ තේවාලා වගේ පාන වෙලා රියලෙක බේනෙන්නේ එකම එක් වෙන්න තියා අනෙක්ක ගොන්නා තේදුවේ පණාලක ඵලිත ෆෙනවලෝ අනේ

0: හිතුගෙ එම්මෙ ෆුම් මෙනුම් දුළුම් බොනතෙන්නේගේ එතන් ඉහසාසේ
1: මෙහාරු ඒ කරුණයේ ඒ ආදෙහෙන් නැතේ බොනෙපා අහරෙන් එකෙනෙ කොල්ලා හිඟට
2: ආදේශ කරන් දෙකතුමති
3: කලා හුදුන් සිපවකින්දා හික්කෑම වාහකත අසරුකත රාගුතකායකු

සැරීති අබදුව සැරීති මුනිවස් ෆිලෝම නොදිය එකම් මෙගහර්ට්ස් දිවේ FM ටියුන් කොල්ලවා

0: නොදිය එක මෙගහට්ස් දිවෙහි එෆ. අබදුවස් එම්ම ගාත.
1: කොම්මෙ දුවහකන් ඉරු අරණී දිවෙහි එෆ්ගේ රාජ්‍ය හැඳුනා ෂෝයිෙන්
2: රාජ්‍ය හැඳනා.
1: හිනිතුම් වුමා හකත අධි හිග්‍යෑමු මියසිකායකු තියබේෆලුන්ගේ දුවස් පශමා. ොයින් හරුගණුතෝගේ ඛසානායා රතිීෆුන් ආ බස්තකා සිනමාගා දක්කා ආ ෆිල්ම් තහුගේ මාලුමාත්
0: ඒ සේට සෑබෝන ඩර ජනතිබ
3: ආර මෙහා මාහිකාරපනෙන් තිරුණු මැතිරකුරාශ
1: හිදුනුගේ නාස්ථාගේ ඛයාල්තකා එම්ම පහුගේ ඛබර්තවගේ සුරුහිතකුම් ෆෙෂගෙන් තියබේෆුන්ගේ මක්බූ ලවතවගේ තර්ජමාතා
4: බොලුග එඩි අනමුන්දා හුරිහා තුහුමත්ත කායකුවෙස් ආන්න උපදුන් මෙෂේ චාන්ද මෙරේ
1: නාමකෝ සෝෂල් මීඩියාගේ එම්මේ මක්බූල් අඩුතකා ඒගේ ෆහතුගාවා වාහකතන් අඩුව හාදුමා
2: රාජ්‍ය හෙඳනා
1: මේ දුවහුගේ එම්මේ ෆුරිහම ෆෙෂුන් කොම්මේ දුවහකු හෙඳුනු අග්ගඩි ෆනරෑන් හමයිකනි නුවදිහ එකෙම්ම ගහර්ට්ස් දිවෙහි එෆ්එම්
2: දිවෙහි එෆ්එම් එහොන් දෙරින්නා බද්දල් කුරණි
5: වරන් ખાસ හුෂේලුන් තෙරිය ගෙස්ට් ආර්ජේ
6: ගෙස්ට් ආර්ජේ ගතුගා බද්ද කුරා ෆරාතායකු තෆාතු මෞදුතක වාහක දක්කානුමගේ ෆුර්සත්
5: ගෙස්ට් ආර්ජේ නුවදිහ එකෙ මෙගාහර්ට්ස් දිවෙහි එෆ්එම්
7: ගෙස්ට් ආර්ජේ බුරස් වෙද්දුගේ රේගණු අග්ගඩි ෆනරාග ස්ටුඩියෝ එම් වගුතු
0: නුවදිහ එකෙ මෙගාහර්ට්ස් දිවෙහි එෆ්එම් දිවෙහිගේ මුණෆුව ෆිලුවා අදිනුමගා අබදුවස්

0: එවරෙන් කුර කොම්ම මීහක එමීහකු අවදි නැති කුරාණ කමෙන් එදුවහම් වේ.
1: වුජූහුන් යවුමඉදින් මුස්ෆිරහ් ධාහිකතුන් මුස්තබ්ශිරහ්.
0: එදුවහම් අලිවේ හිනි අයිස් උෆාවිෆාවා මූන් තකෙව්වානේ.
1: වුජූහුන් යවුමඉදින් අලයිහා ගබරහ්.
0: අදි එදුවහුන් එමූුණු තකෙක්ග මච්ච හිරෆුස් අරාෆාවා මූුණු තකෙක් විස්වානේ.
1: තර්හකුහාකොචර
0: එ මූුණු තකක් කලු අඳරිකම වෙරවානෙති.
1: උලඉකහුමුල්කෆරතුල්ෆජර
0: එවරෙන්නේ හම නුලෆාවගෙන්වා කාෆිරුණෙ.
2: දිවයි FM. නුවදිහ කැමගාඩ්ස්.

0: මයින්ගේයාඩු දිවෙහි FM දිවෙහි FM දිවෙහින්නෑකු
1: නුවදිහ එකෙම ගහත් දිවෙහි FM.

0: ලාවරු කමෙන් හවගෙන් මතිේගේ
1: ිල්මී මෝඩ වදේ තැබ
0: මිර ොඩ මිසු ඕනට හ මෝඩ වදේ තවන් මිසු වරබට හඳයක් කොදෝ මිදාංචයෙන් ලවත වර රට්ට හිදෝම ෆිල්ම්ගේ
1: ශීලාක දෙලවෙක් කඩේ ගොලේ වරස
0: ඒ මේම ෆොරතවම ඇති ආශියායකි ඇම්බෙන් නූන්කමක් බුණේ දරිෆුරු ශාහිද්දා හවාකුරා හිසාබුන් අන්න ලවේකි වරම්මොඩ පිරිනගේ
1: ලවේන්ගේ ෆිල්ම් ගැතීම්
0: මිසු බුණන්ත දේ ලවේ මෙතරු කොල්ලවෙත්තෝගේ බීවේදාදී එලවතනුනේ බප්පගේලෝ ෆූදි කරුණා
1: ගොඩ

0: හිසාප එක
1: ඒන සීදන්නාන්න නිශායා ඉන්න
0: එම බද්ධවාතන් දක්කා පරාපරගේ ස්ටේජ්ක සුලයි හකයාලාවයකි
1: ම මම්ම ගැත්තෝ තියනමා තියලෝ බිවේ කාලකුමස්.

0: දැන් ඒලම අන්නන
1: බලිකන් ඉගිකෙන් ඇන පාකමත දස්ක එක කොම සීනක තෙරෙන් බෑන්න
0: වැරද ඉමෝෂනල් සීන්න විතර යාල රංකල වාම් බා ජවාාවකම කොඩු යිස හුට්ටල හන බැනු සෑද සුල හැන මම කෑරිය රශල් ලාෆය දායරුග ලා දායරු ගන්න අනිකවර ඉමෝෂනල් වානතාද එතනු අඩ ලවෙගේ
1: ඒ කොච්චා රශ ගොස්රන්න අයරු දැගේ සපකුරාකංකන්
0: යාලඟටලාවේ ස්ත
1: එන ෆෙන්න්න එක්කද ශීලා අස්තකු ඒනගෙත් දැරපුළු මනිකු දැරපුළු දෙක වාදෝ එපාදෝ
0: ඕකේ බරාපුරුගේ දැන් ඕක වර ඒසි කොත්දන රිලවීම පචිහන දකට පසයකොත්දේ ලාවැග බ නිම් මලිදගේ නිම්ම අලාාෆා දෙම් යොති යෙස්සෝ නොරවන්ඩේ හම දේන ස්ටේට්මට ඉගේ ෆිල්ම් ගම වාගයගු හම දෙ මේ රංගල ස්ටේට්මට එත්තෝ නූන්තෝ හම එකෙන බුණ දේමන්ගේ පුරදම ස්ටේට්මටකී ޒުލޭހާގެ ކުޑަ ޒުލޭހާގެ މަންމަގެ ވާހަކަ އެންމެ ފުރަތަ މަހަނީ ކޮޓަރީގެ ތިބެ އެ ވަގުތު ބެކްރާޑުގެ އަންނާނެ ލަވޭ އެ އަންނަ ލަވޭކީ ބޭނުމީ މަޖާ ކޮށ್ಲާށެ އެލަވަ
1: ކޮށ್ಲަވެ
0: ނުންދ ދޯނޭ ނާއި ކަހާނި އެލަވަ އިނގެތ އެލަވަ ދޯނޭ ނާއި ދެން މިބުނާ ހެ ޔުއްޕެގެ ބަލީގެ ވާހަކަ އިނގެން އެދު ހެނދުން ސްކޫލަށް ދާން ತಯಾರುವಾಣೆ ಕುಜ ತಯಾರುವೆಗೆ ಮೀ ಕಲ ಲೇಖ ಲೇ ಫೆನುಂ ಕೈಗೆ ಅದು ಸಿಂಗೆ ದೆನ್ ಎದು ಬ್ಯಾಕ್ಗ್ರೌಂಡ್ಗ ರೇಡಿಯೋ ಅಳುವ ಫುಣ್ಣಾಣಿ ಸ್ಕೂಲ್ ಅದ ತಯಾರು ಯಾರು ಬಾಜವರಿ ಹಿಂದು ಅಣ್ಣಾಣಿ ಮಿಸುವ ಕುರಾಣ ಗೈಸ್ ಕಮೆಂಡ್
1: ಮೇನ್ ಕಾಸ್ಟ್ಗೆ ಡೈಲಾಗ್
0: ಏರೋ ಗಡಿ ಬುರಣಿ ಹತೆಜ್ಜೆ ಹೀಯೇ ಮಿಸು ಮಿ ಅಹಂ ಮಿಳಣಿ ಎಸ್ ಎತ್ತ ನೋ ಎತ್ತ ಜುಲೇಹಾ ಬೊಡು ಜುಲೇಹಾ ಫೆನೆ ತಫ ಯುಪ್ಪೆ ಅದೋ ಎಕ್ಕ ಗಿಯ ಮಿಬುಣಿ ದಿಯ ರಿಪೋರ್ಟ್ ತದಕ್ಕ ದಿಯರುಗೆ ಏನ ಹುಣ್ಣ ನೂಕುಲಾಗಿ ಹೆದು ಬೆಗ್ಗ
1: ನೋ ಏನ ನೋಕುಲಾದಾಯ್ ಹುಣ್ಣ ದರಿಪೊಳ ಬಲಾದ ಆಯ್ರು ಕಣ್ಣ
0: ಮಿಸ್ ನೋಕು ಲಾಗೆ ಗೌಂಡಣಿ ಹಿಂಗೆ ಕೆನ್ಸ ಹುರಿಗೆ ಎಂಗಿಗೆ ಕಿಹಾ ದು ಹೆ ಲಿಬೇಣೆ ತೋ ಶಾಹಿದ್ ಡಾಕ್ಟರ್ ಎಸ್ ವಾ ಕುರ್ಮನ್ ಡಾಕ್ಟರ್ ಬುನಾಣಿ ಹಮಹಾ ಎಂಗಹರ ದೇತಿರೇಗೆ ವಗುತೆ ಒಕ್ಕಮ
1: ಹಮಸ್
0: ಹಮಸ್ ಅಸ್ತು ನೋಯಿ ಏಕಮ ಕುತಿ ದಿನ್ ಜವಾಬ್ ಸಂಗಳ
1: ಹಮಹಾ ಕೊಮೆ ಸೆಹೆಂದೆ ಹಮಹಾ ಅಮ್ಮಹಾ ತ
0: ತಿಮ್ಮಹಾ ಎಂಗಹರ ಗುಣಾರ್ ಹೊನ್ನಾಡದೆ ದೆಂಗ್ ಮಿಬುಡಿನ ಹದಿಯಾತಕ್ಕೆ ಫುಣಿವೆ ಹದಿಯಾತಗೆರಿಯಲ್ಲಿ ಹದ್ಯಾರಣ್ಯತ್ತದೋ ಏಕೆ ತಿರೆಗೊಂಡಾಣ ಕುರಿ ಹುಮೆಂಗೆ ಬಪ್ಪೆಯ ಕಾದಾರಿ ಫುಳಿಗೆ ಡ್ರಾಯಿಂಗ್ ನೆಂಗಿನ್ನಾಣ ದೆಂಗ್ ಏ ಡ್ರಾಯಿಂಗ್ ಏ ಕುಜಾತ ದಿನಿಮ ಏನ ಆಹಾಣೆ ಗೊಸೆ ರೂಮ್ ಅವಾದ ಫೆಂಗೆ ಹೇಯೇ ಮಿಗೆ ಮಾಣೇಕಿ ಗೊಬಾಕಂ ಕ್ಯಾರೋ ದಿನ ರೂಮ್ಗ ಮಣಿಕಿನ್ನ ನೂಸ್ ಕಿಯ ಏ ನೂಸ್ ಕಿಯಂ ಇನ್ನಣಿ ಆಫತಿಸ್ ನೂಸ್ ದರಿಫುಳ ಶಾಹಿದ್ ಮಾಲೆ ದರಿಫುಳ ಎಮ್ಮೆ ಫಸ್ ಮಹುಗ ಎಷ್ಟು ಬರಾಬರು ಹಿಂಗೆ ಏ ಮೀ ಯಾರು ಕುರಿ ಕುರ ಸುವಾಲ್ತೇಗಿ ಏ ಮೀ ಮೂವಿ ಮೂಡ್ಗ ಮಿ ಫಿಲ್ಮ್ ಗೆ ಎಮ್ಮೆ ಹಿತಾ ಕುಳಲ ಮಂಜರ್ ಕೆ ಕೊಬ ಸಿಂಗೆ ತಮಿಹ ಮಿ ಮೂವಿ ಮೂಡ್ ಮಿ ಸೀಸನ್ ಗಮಿಹ ದೇವಣ ಫಾರ ಮಿ ಫಿಲ್ಮ್ ಇನ ಗೆ ಹಿಂ ಬ್ಯಾರಿ ಗುಸ್ ನಾ ಗ್ಯಾಪ್ ಎಮ್ ದೇವಣ ಫಾರ ಮಿ ಬೇಲಿ ಮಿ ಝೂ ಮಿ ಹಾರ ಮಿ ಸೀಸನ್ ನಗೆ ಕಣಿವೆಸ್ ಎಮ್ ವಿ ಮ ಅಣಿ ಬೇಲಿ ಕೊಮ ಫಾ ರೋವೆ ಮರ ದೇರವಾ ಫಿಲ್ಮ್ ಎತ್ತ ಹೆ ಮಿ ರೋವೆ ತ ಮಿ ಫಿಲ್ಮ್ ತ ಬಲ
1: ಆ ಬೇಲಿ ರೋವೆ ದೆನ್ ಮಿ ಕೊಮ ಹೆ ಪರ್ಸನಲಿ ಗುಳೆ ತಿಯ ನೋ ಏಕ ಮೈ ಸ್ಟೋರಿ ಗೆ ನೆಸ್ ಎನ್ನ ಗೊತಾ ದೋ ಆಕ್ಟಿಂಗ್ ತಕ ಮ್ಯೂಸಿಕ್ ಆಸ್ ಫಿಲ್ಮ್ ಎ ಫೋರಿ ಹಮ ವಾಂಗ ಎ ಬೇಣು ವಾ ದೆನ್ ಮಿ ಮದಕೆ ಗೋ ಕುರಿಯಾ ಎಲಿಮೆಂಟ್ಸ್ ಎಂಗ ಹಮ ವೇ ಹಮ ದೋ
0: ලවතෙස් වර රිත්තාද කොල්ලව එම රීති රිලය ලවගෙන සඳන්නේ
1: නො නො මඩකොයි
0: ඕකේ හැම රීතේ හැම රීතේ හුරියාද වෙස රීති වීම විසු හැම වීගෙන හැම ලවෙන් අර කැස් ගෙනස් තේනගේ දැන් කොම්මේ කැස් සම ආහාර මෙන්න ખબર තක් ගෙනස් තිනුමු ගා හාම ඒ ගුණෙන් ආහාර මෙන්න පුණ වෙන්නේ
2: ආහාර මෝඩ හැම ගාමස් ගණ වෙන
0: මෝඩගේ ખબર මෝඩ ගෙනස් මුග වරක් කුලදාන දෙ මින් පුණා හෙන් ආ ෆිල්ම් ත වරක් බලාති මිසු හිතන් එරි වර ફરી තවස් වාණේ ඉංගේ ඊ කුයි කොට වර තෆා තුගේ හඳාන නුහුන්නල් මිස් මිවරන් හඳාන නුහුන්නල් කෝ කීත කරන
1: අරගේ ඒ ආස්ත සබදස් රටින් කැරගස් බුණාච්චකේ මී හොණ කියා නන්නම් නම්බර මම ප්‍රිටි බෑඩ් විත් එච්චි හඳාන කෝ බෑඩ්
0: යා වෙරි වෙරි බෑඩ් ලමා යා ඒ මීම
1: දැන් බයි ෆා රටින් වෙස අහාන ද තිවරු මී හෙන් එන උස් වෙලක තිවුල ටීවී එක අරා කියා අද දකුන්
0: තේ ආ ඒ ඉවෙන්ට් එක ගොසෙස් කිහා එච්චි ගා බොලල්ලාගේ හුරිහා ලියුන් තකේ ලියගෙන් හුට්ට සේච සේවර බලාගෙන න ඕන් කැම හදාරු ස් කියනේ සේ ෆුදේර කසිකුණ්ඩේ ගෙච්චි බහට්ටන් තමි හම් උන්නා
1: එපේ ඇස් තෝ හඳාන ගොහොන්න මේ පුනා දැන් ඒකේ බේරුම් මියන්න පිහගේ ෆෝන් නම්බර හෙස් නේ අමිල්ල නම්බර්ස් බයි ෆාර් ශක්ක මති හොර කපොණ ජේනි
0: ඒක මිලි හම වර උෆයිති දේ කම කවර මොළු මීහෙ කොම්බ එක සිගේ හර් මෙන්න වර මොළු වර කුඩදස් කුල තෙරේක වරගෙන බෙගෙ ලෝබි හෝදි ජර්නලිස්ට් එක ගොතු ගහම ෆාහ කුරෙන හිමි මම තිගොතු ගබස් කුරිය දාණ කම මි උමිත් කුරෙන ඉගේ මිසුමෙස් වර ලෝබ් වෙරි ලේ දෙකෙන් ගේ හෙම අරි ලේ මූවි මූඩ් ගදින් තිකොත් දින් හිවර හම සාබස් ඉගේ
1: මීග මූවි මූඩ කම ගෙන්න ජොනි මිසෝ දෝ
0: මිසු ඉනි මූඩ ග රිලේ ඉනි දෝ දෝ මිහින් දෝ කියන් එහෙම මීම එහුන් තෙරින්න දෙන් කොම්බස් කාලි උසස් තක කුරෙන් කම මිසුස් මි උමිත් කුරෙන හෙම
1: ඇස් ලාලොන් ඒ පිලම් ෆිල්ම් බලාලන්
0: ফুরসতে
1: তো ইন্টারনেট বেস ফুরসতে কে আসলো মে মে দিন জবাব তখন শাকু পে দেখে মেস
0: বাল আসলো সে দে তিবুনি
1: আদি নাম দ নোস ফেরে কো দাও বেম বনি মা
0: ইয়া এনে কাই বেস এক বারং আহার মেন বড়ে তে খবর তে গেনিস তে নোস ফেরি এনো
1: আই কাম এ ব্যাগ এনে মু গাই গে মে জো হামা
0: আ এ ব্যাগ নিতে নেতে নেতে ইশু নেতে এ বফি ফিল্ম গে ইতুর লাভে কাই কি গে মে হাসাম মে হফতা গে মুভি মোচো নি মালা ফ্রগ মে মাকরেলা আসসালামু আলাইকুম

0: නුවදියේකෙ මෙගහර්ට්ස් දිවේ FM අබදුවස් එම් ගාතුග.
1: MFS.
2: මොනිෆෝයි ෆිලෝම්ගේ දායරා එම්මෙ තාජකෝ.

ම्यूजिक තුනේ සිසු ආල්මෆෝ එවණගති කෙරොල් ජි ජුඩලින් আদি රුස්වෝස්කි ගේ වර්ගත කොලැබරේෂන් PBO කෙරොල් ජි ගේ මෂහුර ලැටින් පොප් වයිබා ජුඩලිනා රුස්වෝස්කි ගේ තෆාතු අසරුගත ආටිස්ටික් ස්ටයිල් එක්වෙකින් උපදාවවා මේ මාස්ටර්පීස් එකේ මිවගුතු මුලි දුණියක විස් එම්මේ කදේ මාකට් වමුන්දා আদি චාර්ට් එකේ එම්මේ මතිගේ හිෆාටා ලාපවාලා

0: නුවදියක මෙගහර්ට්ස් දිවේ FM අබදුවස් එම්ම ගාතුග
1: එම්ම ෆස්
2: මුනිෆුයි ෆිලෝන්ගේ දායරා එම්ම තාසා

0: ދިވެހިފެމ ނުවදිහ එක මෙගහස් දිවහිග මොනිිෆු ෆිල් වැදි නොමුග අබදුවස්
1: රීද අපද වෙස් රීදී

0: නුවදියේකේ මෙගාහර්ට්ස් දිවේ FM අබදුස් එම්මෙගාතුග.
1: ලෝබි ලෝබි